ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන්, රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය
1: livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.hoomagamata.com

Sri Lanka. රිද්මය විශ්වය සිසාරා ලයිව් FM.

0: හයයි
1: විස්.
2: මහරගමට හෝමාගමට ගොඩගමට www..

0: او دې حیاي خطلي هاي
1: Live FM

Mama Bettina. Eurythmia. Live FM.

0: දැංගලාව ලංකාවේ වෙලාවෙන් උදේ 7යි.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයෙන් Live FM යනුවෙන් ටයිප් කර සිටීමයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත

மகருகமட்ட ஹோம கமட்ட குடகமட்ட www.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.lifefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ විසඳුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම අවත් වෙබ් අඩවි ගණනාවක්

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් කුසේ

నేటవైన సింధు అహన్. అతరే హిత సనసన సింధు అహన్నత్ ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: श्री लांकी रिद्मय विश्वे सिसारा लाइव एफएम
1: लाइव एफएम

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM.

41. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

ನೆಟವಿನ ಸಿಂಧು ಅಹನಾತರೆ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಹಣ್ಣತ್ ಒಬ ಕೆಮತಿ ನಮ್ www.livefm.lk ಸೈಟ್ ಎಕರೆ ಬೆಸ್ಟ್ ಯು ರನ್ ಸಿಟಿ ದಿಸವರೆ ಹದವತೆ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෑම්
1: liveFM.lk

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk

ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය ලයිව් එෆෑම් liveFM.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live FM. LK.

மகரகமட்ட ஹோமாகமட்ட குடகமட்ட www.homagamata.com.

iwfm.lk. Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය ක්‍රිය බලතේ ඔබරින් ලයිව් කර සිටිමි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: சீரடி விழாவின் දැන් වෙලාව උදේ 11යි.
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio යන වගව වෙබ් අඩවියේ නාම කොටේ රෝණිය හැබවිය සිටිනුමු ජයහරසුව ක්‍රිය ඔබගේ ඕමසින් Live යන්ක සර්ච් කරයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.liveifm.com/ හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

దేవుల పిటియట, కబురు పిటియట, నావల పిటియట, కల్పిటియట. www.

0: Hatırlı hay.
1: Live FM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වැඩ ගමක ශ්‍රවණය ලැබ අපි ඔබට සුටින් දැනුමු. අංජල හරහා ශ්‍රවණය කිරීමට ඕ නෑම සුන් Live FM නෑ සකිරපයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: ලංකාවේ වෙලාවෙන්.
1: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: ரேஸ் நிவர்ண ரித்மய www.livefm.lk.
1: livefm.lk.

రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් පියෝන ඇප් හවයෙන් අවත් වෙබ් එකස් රකලව අපට ස්තුවෙනමු අන්තරවෙම ප්‍රවරින් Live FM යටකර පමණයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio Mapage ඔබ වෙන විකාව ශ්‍රවණය හැකි අපට තවටින් දෙමු. ජාහනිකට ඔකේ නොබසික Live FM යන්ක සර්කිපම් මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනව

Ruhunada. Rajaratata Sinkadagalata www.livefm.lk.

சைபர் அவகாஷே. அங்கேயாத கஸ்ம லைவ் எஃப்எம்.

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් උස්කන තිකිටියෝ හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೆಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ ಎಂ.
1: Okay.

මහරගමට හෝමාගමට ගොඩගමට www.hoomagamata.com

iwfm.lk livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාස් රේඩ් කරන ක්ලාස් රේඩියෝ දේශවෙන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: iwfm.lk
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනව දින ගී රිද්මය

job. www.livefm.lk. Hit the pin of an

الصيد. أوكاشي لانكي هذا قسمه لايف إف إم.

ரேஸ் நிவன ரித்மய www.livefm.lk. Live F.

ගෙනකෙන වෝඩා කරුවලේ ගැහිලි හැංගිල ගැහිලි ළඟට එනකන් ඉඳලා ගැහිලි මගේ අම්මෝ ඒ කාලේ මතකද මේ සද්දේ මිනිස්සු උඩ දිහා උඩ බලාගෙන ගිහිල්ලා ගල් තුඹ දැක්කිට නැහැ.

අර එහෙ කොල්ල කුරුට්ට මැරෙන කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්බුවට පුලං ගහනවා. එලා රල්ලගෙන ඉන්නවා දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා එලාර හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැව්වේ. දැන් එහෙම නෙමෙයි. කෙලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ. දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ. දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

ආරගමට හෝමාගමට ගොඩගමට www.lifefm.lk

0: நேட்டவின்னு. சிந்து அகநாத்தரே හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලියෝ දිස්සනඳුනු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් කොසේ ශ්‍රවණය කළ හැකි.
1: live fm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කර අපිට සතින්නුමු. අන්තර්ජාල ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනම දොරින් Live FM එක සිරිමන. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: خطر آئی
1: Visay
2: livefm.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් විකල්ප ශ්‍රේණියක අපියට සුදැනු අචහිමත් පෙනුසින් ඇයසනයි කර ජීමන් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වම තත් වෙබ් අඩවි ගණනාවක් සේ ෂෝ එකක පිටුටනුමු අන්තරාෂ්ට්‍රීය ඔබ හල්තේ ඕනෑම බ්‍රසෝකින් Live FM ෂමනයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ශ්‍රීලාංකේය රිද්මය විශ්වය සිසාරා ලයිව් FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ සවනනු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: සවස් 5යි ලංකාවේ වෙලාවෙන්. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: Live

www.liveofm.lk. Hit the pin of an around.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේ අවබෝධම සොයන්න අපිට අතු දෙමු. චරහරු කිරීම බයි ඕම බුසින් යනයි සොෂපයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට www.kalpitiyata

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සික් කරන ක්ලාසික් රේඩියෝ විශ්වරණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: විසයි
1: live fm.lk

0: 早い鳩に
1: Bahasa Nirvana Ritmaya www.livefm.lk Live

වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිටින් ලැබෙන ක්ලාසික රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේ තවත් වෙබ් අඩවි ගණනාව

ರಗಮಠ ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್ ಲಾ

0: 5FM.lk.
1: LiveFM.lk.

හතයි විසි දෙකයි. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන අපම අවශ්‍යකවට සනුන් අලහමිට

ඔබ්‍රන් ලයිවම් යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහගු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. ලයිවම් නොනවතින ගීරිද්මය.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.dewula.com

0: Y Ekai.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන අපේ ගමන විශ්වණ හැව අපි ඔබට සතුටුදමු අංගයස්කේකට ඔටේ පොරෝකේ සෙන්ටර්යි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවති

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: ඈත හිටියත් ළඟක වගේ දැන් අපි වහන වෙලාව රාත්‍රී 9යි ලංකාවේ වෙලාවෙන්
1: 5 FM

0: hatali hai.
1: Sri Lanka Rhythmia Vishwa Sisara Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.dewula.com

0: සයිබර් අවකාශයේ ලාංකේය හදගැස්ම Live FM.
1: livefm.lk

0: මොකද මල්ලි
1: මම කියන්නේ මගේ ආදරවන්තය කියන්නේ මම මොකද ඔයාගේ ආදරවන්තය කියන්නේ කියන්නේ එයා කියනවා මම කියන්නේ එයාගේ ආදරවන්තය කියන්නේ නෑ නෑ මම කියන්නේ මගේ ආදරවන්තය කියන්නේ එහෙම නේද හැම එක්කෙනෙකුටම ආදරවන්තයක් ඉන්නවා වායසේ ප්‍රශ්නයක් නෑ ආදරේද

0: ಕರವೇನ ಸಿಂಧು ಅಹನಾಥರೇ ಹಿತ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನಾಥ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.livefm.lk ಸೈಟ್ ಕರೆಗೆ ಕ್ಲಾಸಿಕ್ ರೇಡಿಯೋ ಸಿಲೆಕ್ಟ್ ಕರಾನ ಕ್ಲಾಸಿಕ್ ರೇಡಿಯೋ ದಿಸನಲು ಹದವತೇ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

විසයි. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

E aí, Hatoli. www.livefm.lk. Hita pinova.

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: Live FM.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iufm.lk

ඔප්පුව පේනවා. ඒ තරම්ම පවපු. ඉතින් මේ කැලිපහේ ටෝච් එකක් තිබුණ මාමා කෙනෙක් ළඟ එයා ගැහුවා වේදිකාවට ටෝච් එක මම බලා ගන්න දෙන්න වැඩ කිව්වා. හැබැයි ඉතින්

අර එහෙ කොල්ලෝ කුරුට්ටෝ මැරෙන කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට පුලං ගහනවා. එලා රල්ලගෙන ඉන්නවා දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා එලා හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැහුවේ, දැන් එහෙම නෙමෙයි. කෙලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ. දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ, දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tunein Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk click rate sara click radio දිනන හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

0: දැන් වෙලාව ලංකා වේලාවෙන් පාන්දර 1යි.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM and ලොව සුපතල රේඩියෝ ගාඩන් tune in රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අනනාවක ශ්‍රවණය අපට තර්ක දැන් දෙමු. අංජහස ක්‍රීම ඔබලේ ඔය බුසකින් FM යන ටක සර්ච් කරනයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

දියුලපිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

Ruhunata, Raja Ratata, Sinkadagalata. www.livefm.lk

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන හවම විගමනක ශේක බපියට ස්තුන් දෙන්නු අන්තරාෂ්ට්‍රීයට ඔක්කේ යුත්තේ ඔන්න බුස්කේ ලයිව් යන තකර තීමනක් මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවති ගී රිද්මය
1: liveFM.lk

欧伯。ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

මහරගමට හෝමාගමට ගොඩගමට www.live FM.LK

0: එකයි ලංකාවේ වෙලාවෙන්. සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.
1: livefm.lk

www.livefm.lk. Kita pinawa na rasa. Live F.

Nona Betina Giritmaya. Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනෙමු. හරහා ශ්‍රවණය ඔබ කල යුතුකින් අයිසමයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන app හරහාම තත්වර ගමකේ වෙනකෙ සතියෙම අතලහවටි බලයුත්තේ ඔරින් ලුයෙන් යන්තර ස්මයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ತೊರಗಮಠ ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

මහරගමට හෝමාගමට ගොඩගමට www.

所以ラングヤハドガスマライブFM。

ಮಠ ಹೋಮಾಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್ ಲ

මහරගමට. හෝමාගමට. ගොඩගමට. www..

एहिटियात मेहिटियात हितोट दानिना रिदमय लाइव इफेक्ट।

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දවෙන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

මහරගමට. homagamata godagamata www.homagamata.com

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

Ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk.